0: ඔයිට නිලර්ගම් වක්කිට කිස්ටක් තිීරසට සාමකට කොන්නහ. තිින් ලාස් රිමියනහු තින් ලක්ෂේ හෙල් තිීර්ෂෙක්ම අම්මත් තිීර කොන්න පඩි ගත්වට.
1: ඔත්තිලට පැරීතරදී තිමට පැත්ක තක සෙක්ලපාති ්‍රීලැබර් කයිපොතෙස ්‍යස්තිීරක්මට නටවක්න හසව ඔමස්තේ අත්න සරවෝ ප්‍යස එකක් තිීලට පැසේ හැතිර පොනකි.
0: කොමන් කොලක් සතක පන්නහැටිකක නියර් පස් කොන්න එකෙසත් ඔබහ කම්මල.